ගේ මේ කඳුරට රිමි වූ

0: මමයි දරුවා හැදුවේ. දරුවා කැමති මං කියන දෙයක් කරන්නටයි.
1: මමයි දරුවා වැදුවේ. දරුවා කැමති වෙන්න ඕනේ මං කියන දෙයක් කරන්න.
0: හේතු උඹ ඵලයන්. මව්පියන්ට කීකරු වීම සිංහලයන්ගේ හොඳ ගතියක්. අනගාරික ධර්මපාල උත්තමයාත් ඔය කාරණාව කියලා තියෙනවා.

චිත්‍රාවට මාරකාපලයි මාමාවරුණට එබැවින් ඇලා එක් ටැම්ගේකට චිත්තරාජයද වීමු.

රජබෙල පතකට බඳින්න සේතුව අනු රජ පවනේ නගන්න කේතුව සැඟව සිටි ඒ යක්ලේ ධාතුව විපතක් නොතේන විපතක් නොතේ රජයා හේතුව